ලෂ්කරායගෙන් තෝලූත් නුකුම වඩාගෙන් හිඳු ඒනා විදාළුවී හැමකශවරුන් අල්ලෝ ෆෙංකෝරකුන් තිබෑ මීහුන්ගේ කියමන් තෙරිකන් හුරි ගොයි බල්ලවානේ ෆහෙ එකෝරුම් ෆෙම්බොයෆි මිහා දන්නාශි ෆහෙ එමිහා තිමන්ගේ මීහුන්ගේ තෙරයකුන් නුවති අදි ඒගේ රහ ලිබි නුග මීහායි හැමකශවරුන් වෙස් තිමන්ගේ මීහුන්ගේ තෙරෙන්වා මීහිකෙ එමිහෙක් ගතුන් ඇක් ගොට්ටෙක්ගේ ෆෙන් ලිබිග මීහා මෙනුවීය දෙම් ෆහෙ ඒවරෙන්ගේ තෙරෙන් මදු බයකු මෙනුවී එකෝරුම් ෆෙම්බොයෆී දෙං එ ෆහු තෝලූතායි ඒනාග අරිහුගා ඊමා විගෙන් තිබි මීහුන් එකෝරු ෆහනලා හිඟජ්ජ හිඳු ඒවරෙන්ගේ තෙරෙන් බයකු දෙන්න වූවේ ජාලූතායි ඒනාග ලෂ්කරා හඟුරාම කුරුම්ගේ කුලදානකමේ අදකු තිමම් මෙන්නකන් නෙති හම කශවරුන් අල්ලෝහා බද්දල්වානේකන් යකයින් කුරා මීහුම් බුනුවේ අල්ලෝහගේ ඉදනයා එකු කිතක් කිතම් මදු ජමාඅතුගේ මීහුන් ගෙන ජමාඅතුගේ මච්ච ගදවගෙන් ෆාවේහියේ අල්ලෝහ වොඩිගෙන් වනී කෙත්තරිනා එකුගේ

0: ಅದೇ ರಿಕ್ವೆಸ್ಟ್ ಲವ ಮೀ ಹಿಂಗೆ ತ ವಾತಿ ಹಂದಾನೆ ಮೀ ಶಿಕ್ಕುವ ಜಮೀಲಾ ಹಸನ್ ಗೆ ಅದೇ ಜಮೀಲಾ ಹಸನ್ ಗೆ ಹಿಗ್ಗ್ಯಾಮಲವೇ ಪ್ರೋಗ್ರಾಮ್ ವಾಹಕ ವಿಕ್ಕಾತಿ ಗಣ ಫರಾತಕು ಬಾಮುದ ಗಣ ಫರಾತಕು ಸಮಾಕಂದೇಂಜೆ ವಾಹಕ ದಕ್ಕು ಬ್ಯಾವರಿಯಾರ್ಮೇತಿ ಅಸ್ಲಾಂ ಅಲೈಕುಂ ಮೂಸಾ ಬಾಜರ್ ಹೆಂಗೆ
1: ರೋಗ ಜಿಲ್ಲಾರಂಗೇ
0: ತೆದೆ ಮೂಸ ನೂನ ತೊಳದ ಮಾಲೆ ಪುರಾನ್ ಕಿತ ಮಿನಟು ಕಿತ ಗಡಿರು ಮೂಸಮಿ ಬಲಾಲಿ ಏಮ ಮೂಸ ಅಲ್ಗುಂಗೆ ಫಹು ಬ್ಯಾವರಿಯಗ್ ಗೊತ್ತು ಮೂಸ ಗುಳಿಫಮ ತಿಂಗೆ ತೊ ನುವಗ್ಗ ವಿಕ್ಕಾ ತಕೇತಿ ಗಣ್ಣ ಫಲಾತಕ ವಾಮುದ ಗಣ್ಣ ಫಲಾತಕು ಕೊಂ ಕಂತ ತಕ ತೊ ಸಮಾಕಂದೇಂಬಿ
2: ಮೇಗ ಪ್ರಥಮ ಅಗುಹ್ಯ ಕೊಂ ಗಣ್ಣೈರು ಫಲನ್ಯ ಕಂತ ತೆ ಮುನ್ನ ಮಿಸಾಕ ಅಲ್ಗುಣ ರಮೇಶ್ ಐಫೋನ್ ವಿಕ್ಕನ್ನ ಫಸ್ಟ್ ಗ್ರಫಿಯ ವಿಕ್ಕನ್ನ ಅಲ್ಗುಣ ಫಲನ್ಯ ರಮೇಶ್ ಐಫೋನ್ ವಿಕ್ಕಾಯರು ರಂಗಳತ್ತವ ವಿಕ್ಕನಿ ರಮೇಶ್ ವಿಕ್ಕಾಣ ತವ ವರ ವಿಕ್ಕಾಣತ್ತವ ಐಫೋನ್ ಫಸ್ಟ್ ಗ್ರಫಿಯ ಇವನ್ ಅಲ್ಗುಣ ವಿಸ್ತಾಂಡೆ ಫಲಂ ಆಚಾ ಏಕಾವ ಗಣ್ಣಾಣಿಕಿದು ಫಲಂಜೇ
1: ಮೇ ಗ್ವಗಣ್ಣೆಗೆ ಹೆಚ್ಚ ನೋಕಂಬಿ ಅತುಗ ಹೆಚ್ಚು ಕಮ್ಮಿ ರಂಗಳಚ್ಚ ವಿಕ್ಕಫಾಣೆ ಕಮ್ಮಿ ಬ್ರ್ಯಾಂಡ್ ಸಹ ಬದಲು ಕರಾಕೋಣ ಯಾರು ವಿಕ್ಕಾಲು ಏಕೆ ಬ್ರ್ಯಾಂಡ್ ಬದಲು ಕುರಾಕಮ್ಮ
0: ವಿಕ್ಕಾತಿ ಗಣ್ಣ ಫರಾತಕು ಬಾಮುದ ಗಣ್ಣ ಫರಾತಕು ಸಮಾಕಂದೇಂಜೆ ಹೇ ಕಂಕಮ ಕೀಕೋಬ್ಯಾತು ಅಲ್ಗೊಮ್ಮೆ ಮಿಹಾತನ ಆರು ವರಕ್ಕಿನ ವಾಹಕ ದಕ್ಕಾಫಿ ಮಿಗೊತ ಆರು ಮುದಲುಗೆ ನುವತ ಎಚ್ಚೆಗೆ ಅಸ್ಲು ಅಗ ಬಲಂ ಕೊಮ್ಮೆಸ್ ಜೆಹೇಕಂ ವಿಕ್ಕಾ ಮಿಹಾಗೆ ಮೌಲುಮಾತ್ ಕಶವರ ಕುರಂಜೆ ಹೇಕಂ ಏ ರಶೀದ್ ನುವತ ಕಾಡೆ ಲಿವುಮೆ ನಮೇಸ್ ಬಲಂಜೆ ಹೇಕಂ ಹಿಂಗೆ ತುಂಬ ಸಾಕ ಸಾಕಲೆಂಗೆ ವಿಕ್ಕಾ ನಮ್ಮ ಏಗೆ ලියුම් ඒගේ රජිස්ට්‍රී මිකල් ෆෝන වික්කාර මේගේ චාර්ජර් ඇච්චි කොබ අත
1: චාර්ජර් ඇච්චි අනක අයගේ ඉතුරු ෆෝන වික්කා කොමන්නා ඒ චාර්ජර් ගේ ඉතුරු ඒ චාර්ජ් වට ඇච්චි තස
0: බලන්නේ
1: දෙකොළ එබ විශ්තන් ජේ
0: මුදල් ගේ වෙරිෆරාත් කේ වික්කා මීහාකන් කෂවර කුරුම් වස් මීග වර මුහි මුහි ගොතක බුනා කම මන්නා හෙම වි වර මුහි මු කංක මීරි හත් ඇස් බලන් ජේ ඉංගේ ත හස කො මිකා මුදල් මේ ගොත වික්කා ගන්න කම වන්නා හම රිපෝට් කුරුම් වස් වර මුහි මු ගත පුදුහුන් ඒ ඉල්තිමාස් කුර වනේ රිපෝට් කුර මිකා මස්සල්
1: දෙන් මේ ගණක විස්තංජයකම ඉත ඉලෙක්ට්‍රොනික්ස් මේ එච්චනම අල්ම විස්තංජය ටෙස්ට් කොල්ලොන් ඒක ස්ක්‍රීනම මිහුරියච්ච හෙන්නුනේ අරුන් මෙන්න තෑග බොන් ඒ දෙන් ඔයි ගොතකි අරුන් ඒ ගණප ඒ කහකොත නැංගි ජී එක ගානෝනි ගොතු අල්ම ඒ බොණි ඒ බාසාර අගබර හේ අගු හේ කොන නංගල් කොල්ල එන්න මස් මේක අරුන් මෙන්න දෙම් මොල්ඩ්ස් පොලිස් සර්විස් අරුන් මෙන්න වාහ දෙකේ විදාලු ඒ වාහකේ විදේශින්න මේ ගින ෆහර මේ කා දැච්චි වික්කකම ඉත එහෙම විදේශින්න ඇච්චි වික්කෙම මිහුන් එකහකම නොහොන්න මෙහොන් විහස අගයකෙච්ච ගණවේත බලන්න එහෙම එකහල කන්තත්ත මේ අරණම් හිතන්නේ දැන් මොල් පොලිස්වන්ස් විදාලත ස්පොන්සර්ුන්ගේ ගොත එමෙම් තක අරණුක බෙදමු දර කොන්න මීහක මේ හොරි හච්ච බොණ දිෆේ බාබන් ජයනේ අග හේකොන් එච්ච නොගන්නාර මස්සල ජිහි ගන්නාර දැන් විදේශෙ එච්ච නොන්නාන තකම අපේ පරාත්තකම මස්සල් බලාරුග විදේශෙ විස් අද දේශිය විස් එකමුගම දානේ එගොසොල කොන්තකන් එගොම
0: කො ආදී එහෙමි හසක අල්ගුමෙන් මෙදු දෙකෙමනෝ අල්ගුමෙන් මෙදු දක්කල වුණ වාහකේ කින්ගේත අදේ සම වරබර ශුක්‍රියා හොරි හබ ಸ್ಕೂಲು ವಾಹ್ಯಾಲ್ ಫಾಲ್ ಕೊಡಬೇತಿ ದೆನ್ ಕುಡೆ ಕುಡೆ ಇರ್ಕೊಳೆ ಗೆತ್ತಿರೇಗ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಕುಡಿಯ ಮುಡಿ ಬ್ಯಾತಕಾಯಕಿ ಗಲ್ಗುರ್ಮೆ ಬದ್ದಾಕೊಲ್ಲ
3: ಐಕೆಯ ಪ್ರೆಸೆಂಟ್ಸ್
4: ಮಾಡ್ಯೂರ್ ಹೆಣ್ಣೆ
5: ದೇಹಾಸ್ ತಿಮ್ಮಣಾಹರು ಎಂಎ ಡಾಕ್ಟರಕಾ ಆಪ್ಟೋಮೆಟ್ರಿಸ್ಟಕಾ ಹೀವಾಗಿ ಕಮಾಯಕು ಮಸಕ್ಕತುಗ ಹರಕ್ಯಾತೆರಿವಾಣೆ ಕೂಡ ಟೀಮಕಾಯಕು ಪೆಶಿಮಿ ದತುರಕಿ ರಾಜ್ಯೇಗ ಲೊಲುಗೆ ಫರ್ವಾ ಫೋರುಕೊದ್ದಿನ್ಮುಗೆ ದಾಯಿರಾಯ ಇಂಗಿಲಾಬಿ ಪದಲ್ತಕೆ ಗೆನುವಿ ದತುರೆ ಲೊಲುಗೆ ಫರ್ವಾ ದಿನ್ಮುಗೆ ದಾಯಿರಾಯ ಮಿ ಗೌಮುಗೆ ಎಮ್ಮೆ ಗಿನ ಕಸ್ಟಮರು ಇಖ್ತಿಯಾರ್ ಕುರ ಎಮ್ಮೆ ಮಕ್ಬೂಲ್ ನಮಕ ಆಯ್ಕೆಯ ಮಿಹಾರುಮಿ ಬನಿವೆಫ

0: තීල බාග සුකුලන් හිපාටාගෙන වානේ මේ නේවයි කල මෙදු කෙඩෙන් එබ හීවේ ආඩුව සෙබ හුට්ටෙන් හීවේ
1: වද්කුරි ස්ම රබ්බික වතබතල් ඉලෛහි තබ්තිල
0: හම කියොමුගේ එන්න මින්වර ස්පීඩෝ ගෙනස තෆාතු මියන්නනි බාග සුකුම් වාරුග එ මහරජුග ආඩු ජීහිෆා ඉතුරු අඩේ එතන් ගොෆෙදේ තීවේ
1: واذكر اسم ربك وتبتل إليه تبتيلا رب المشرق والمغرب لا إله إلا هو فاتخذه وكيلا
0: واصبر اتاغا واو غبا فيدن صاد صاد بر ميهردي واصبر بيجي ايرو واغو تكي سينك ادو يانني ان صاد اتاغا يوتي هما صاد جهن بر كرا
1: واصبر على ما يقولون واهجرهم هجرا جميلا

නුකුරාහා හිඳකු. නුවත එකඹලුන්න රණෙක් කඬ අලාාෆා නුවාහා හිඳකු. තියබෑ මීහුන් එකඹලුන් වරිකොෆිනම තියබෑ මීහුන්ගේ මච්චක කුෂෙන්නෙති. නමවිස් තියබෑ මීහුන් එකඹලුන්නම් මුත්ආ දේශේ. මුත්ආකී වරිකුරවේ අංහෙ මීහා හිංහම ජසාලුම ෆිරෙහෙම් මීහාගේ ෆරාතුන් දෙවේ බේනුන්තෙරි කොමවෙසිච්චකේ. තනවස්කන් ලිබ්ගෙන්වා මීහාගේ මච්ච වාජිවගෙන් වනි ඒනාගේ වරුන් දිනුමෙ. අම්මති දති මීහාගේ මච්චවෙස් වාජිවගෙන් වනී ඒනාගේ වරුන් දිනුමෙ. හෙයෝ ගොතුගා දෙවේ මුතුආයෙක්ගේ ගොතුගේ වරිකුරවේ මීහුන්න දිනු එහසාන් තෙරින්ගේ මච්ච වාජිබ් වෙෆාවා හක්කෙක්ගේ ගොතුගයි.

දෙන් ලෂ්කරායගෙන් තෝලූතු නුකුමෙ වඩාගෙන් හිඳු ඒනා විදාළුවී හැමකශරුන් අල්ලෝ ෆෙංකෝරකුන් තියබෑමිහුන්ගේ කියමන් තෙරිකන් හුරි ගොයි බල්ලවානේ ෆහෙ එකෝරුම් ෆෙම්බොයෆි මිහා දන්නාශි ෆහෙ එමිහා තිමන්ගේ මීහුන්ගේ තෙරයකුන් නුවති අදි ඒගේ රහ ලිබි නුග මීහායි හැමකශවරුන් වෙස් තිමන්ගේ මීහුන්ගේ තෙරෙන්වා මීහිකෙ එමිහෙක් ගතුන් ඇක්ගොට්ටෙක්ගේ ෆෙන් ලිබිගැ මීහා මෙනුවීයේ දෙම් ෆහෙ ඒවරෙන්ගේ තෙරෙන් මදු බයකු මෙනුවී එකෝරුම් ෆෙම්බොයෆී දෙං එෆහු තෝලූතායි ඒනාග අරිහුගා ඊමා විගෙන් තිබි මීහුන් එකෝරු ෆහනලා හිඟජ්ජ හිඳු ඒවරෙන්ගේ තෙරෙන් බයකු දෙන්න වූවේ ජාලූතායි ඒනාග ලෂ්කරා හඟුරාම කුරුම්ගේ කුලදානකමේ අදකු තිමම් මෙන්නකන්නෙති හම කශවරුන් අල්ලාහා බද්දල්වානේකන් යකයින් කුරා මීහුම් බුනුවේ අල්ලාහගේ ඉදනයා එකු කිතක් කිතම් මදු ජමාඅතුගේ මීහුම් ගෙන ජමාඅතුගේ මච්ච ගදවගෙන් ෆාවේහියේ අල්ලාහ වොඩිගෙන් වනී.

මේ ආයිසාබු ස්පෙල්දටී ප්‍රෝග්‍රම් නිම්මාලාවගතු මෙති ඇස දැන් නිම්මාලමුම් වෙස් සෑහොද බෝලා ප්‍රෝග්‍රම් ගාලුගොඩ මෙ වාක දෙක්ක කංකමයි තොර විස්නාලා මෙහෆතාගේ ස්පෙල්දටී ප්‍රෝග්‍රම් ගෙනස්දෙන අඩුගන් යුවෙන් මෙන හෆතාගේ ප්‍රෝග්‍රම වෙස් හොරයාකුදින් ඉන්තිසාර් කුරන් කමන් උම්මීතු කොරමයකු මේ ප්‍රෝග්‍රම් නිම්මාලාන ಹುರಿಯಾ ಕುದಿನವೆಸ್ ವರ ಉಫಾವರಿ ದೋಹಕಂಗೆದೆ ಅಣ್ಣ ಹಫ್ತಾವೆಸ್ ಸ್ಪೇದ ಟೀಗೆ ಮುಳಿಂಗ ಆ ಪ್ರೋಗ್ರಾಮ ಕಾಯಕು ಬದ್ದ ಕೊಲ್ಲಾಣ ವಸ್ಸಲಾಮಲೆ ಸ್ಪೇದ ಟೀ

0: අහාෂේ බුණාන.
1: මේ හප්තාගේ ප්‍රෝග්‍රෑම්ගේ මෙහමානකී විල්ෆුෂී දායරක් මෙම්බර් හසන් වහීද්. විල්ෆුෂී දායරක් මෙම්බර් අසුවල් කුරවම් බේනු ෆුලවා බේෆුලුම් සුවල් ෆොනුවානි පීඑස්එම් යාගේ ඩීආර්ඒ පේජා සුවල් ෆොනුවුම්ගේ ෆුරසතු බුරාසිති දුවගේ මෙන්දිරු බාර් ජෙහුමා හමය.
0: අහාෂේ බුණාන
2: අදියන් අදියන් කියන වෙපති හොරි
3: මිහිරි වර බොඩ හාස්
2: අනෙක් කටෙස්ටු කෑරිවී මත මන්හා මන්න හාද දෙර වෙෆය
3: අහනගේ වර ගෑකුජ අහරන්න මලාමෙක් කුරණේ
2: හාස් නුවබ ස්පිල් දටි ප්‍රෝග්‍රම් අඩු එහි මති කාලා හූරී හාකංක මං හල්ලු හෝදන ගෑන
3: ස්පිල් දටීය
2: මිකාල කංකන් දිමාවීම කන්තක්කුර විධාන ගොත්තන් එ ප්‍රෝග්‍රාමුන් ගේන
3: ස්පිල්දටි හමේගනි දිවෙහි රාජ්‍ය ගඩු
4: ආදිත්ත දුවහෝග හවීරු හතුරගඩ ෆනරෑග
5: රිපීට් බුදු දුවහෝග හවීරු හතුරගඩි ෆොනරෑග
4: අධි බුඩාස්පති දුවහෝග හවීරු ෆහෙද්ජහයිඩු
2: එහ සතරිස් දෙක සාලිස් නුවේ කිලෝ හට්ස් මීඩියම් වේ අද අඩ්‍යහ නුවේ මෙගා හට්ස් FM බැන්ඩ් හමේකන ඉදිව හිරාච්චයගේ අඩුම් එන්තිසාර කොල්ලවා
6: ස්පිල් ද ටී

0: ලෙස්තෙන් මීදිය මේ දුවස්තවගා මේ කැබිනටු නිම මුහිම නිමුන්තක බධාරග වර මේ තාත් මුහිම නිමුන්ත කැබල නිමවා ඒගත රුණු පහකුණු එක්කම ද මේ රයිස් වැරිකම හවාද වඩා තිස්සුරස් මේ මිහතනහම එම්ම හාස හමයත්කම දෙවන් කරවා එක්කම දුම්පතා දෙකොළ දුම්පතුගේ වබායන් දිවහින් සදාම කුරම කරවා මසික් ඒගතුන් ගෞමේටයම තහුගා හිමෙන එත්ලීටුන් නකි නොත කුළුන්තෙන්නකි දුම්පතුන් දුරෙක්වා බයකන් හෙදෙමට කායලු විෆියෝනු හිතන්ර ඔවුන්මින්ගතරේ හාසකෝ ජුවානුන්ගේ තෙරේ වර බොඩ ඔයි වබායම ඒතුම වබා සදාම උමට්ටක ඒ ජුවානුන්ගේ බෙලිනවරින් වෙස් අදි එයා ගුණු හුරු වරක්ගෙන මෙහෙස් මසේ කුරුම් නැහෙනු මෙස් ඒ වබා අදිස් එබොයි මිහින් ඔයි කමෙග්ග මියෝර ෆියෝලින් එළුවීම කීන බෑ වානේ අදි මිකන් තම්ෆීස් කො මොනිටර් කුරුම කියාවරේ නිසාම වෙබ්බයි
1: එයි එන් රිසල්ට් එකකින් ඒතො ඒ ඒ ඒ හාලතු හාසිල් කුරන්ෂේ බේනෝ එහෙම මියදකෝ අවුන්මෙන් කුල්ලේ කමි මනානු කුල්ලේ වෙනත එහෙම අවුන්මෙන් බේනෝ වනි නතිජ හාසිල් කුර දුම්ෆද ඉස්තිමාල් කුරුමුන් එක්ක දුරු එෆ තිබි ඇත්ලීටුන් තකෙන් අවුන්මෙන් හොරියා ගවමි ටීම් තේක තිබු එම් ඒ ටාගෙට දඤ්ඤා දෙන් කුරින්ජේ මසෙක්කත කෙනුන් තොන්නානේ එම් ස්පෝර්ට්ස් මිනිස්ට්‍රියා දෙන් එන් උරියා ජමියා ජමහත්තක ගුලිගෙන් කුරේ මසෙක්කත කුන් හිවරු දීගෙන් ඉන්සෙන්ටිවයිස් කෝගෙන් උනියා මේ වගුෆයි කොත් දීගෙන් අවුරුන් බලෙන් ජේනේ ඇත්ලීටුන් දුම් ෆතිස්තිමා කුරුම දුරු කුරුම ඒ ඇත්ලීටුන් සිහතව සදේ ඒ කුදින් පර්ෆෝමන්සස් රංගල වಾಣේරු එම් ඒ ඒ මක්සද හාසිල් කුරුම ටකා ඒ ටාගෙට කඳේලේ එයි එයාත්කවියක නතිජ හාසිල් ගෙන්දාන්න
2: දැන් ඒකමකී හැමගෑමස් වර මුහිමකමක බවය මිහාරල් මෙන්න දැන් මුස්තම බලාලායරුග ඒකී උමුර් ෆුරාග මේහොන් හාසගත ස්කූල් උමුර් ෆුරාග මෙහොම සල්මන්න අයබ ෆේනේ කුදින් මි දුම් ෆතු ගෙස්තිව මාල් කුරා මන්සර්තන් ඒ මි රයිස් මි සර්කාරුන් එළුවි ෆියවලා කීග ෆියවල් තකා කීග වකින් හාසගත ග ස්කූල් මාහොල මෙස් මි කන්තත මදු වෙනවත හුට්ටුමක වර බොඩ බාරෙන් එපලෙපි කෙන්තේ තම මි ආකීග කුලවර්ග දායරා බලාලායරුග මි කංකම හම මි රංගලු
1: නැති ජාතක දැන් රංගලු වනේ ස්කූල්ස් කුදින්නකි අවුරුමගේ මුස්තක්බල් දෙත් තේම ජෙනරේෂනල් බේන් අවුරුමි ගෙනයි ඒගේ බේනුමුග ස්කූල් නිසාම්ගේ තරේගස් ජෙනරේෂනල් බේන් නකි මහර අවුරුම බේනුම වනේ කුදින් ජුවානුන් න විස්නදෙන් මි කොබාකමික මක්සදකි ඒත මිසාලක එම්ම මුහි මක්සදකි ගෑන්ගෑන් ආරා බලිතකු දුරුකු නැනත සිහත් සදාමතුන් බේතිප්පු එහෙම ඒ මක්සද හාසිල් කුරුමට්ටක කුරන් හුරි කංකන් ලයිෆ් ස්ටයිල් වට්ටන් කුරන් ජේන ගොතකී කොබෑකන් රංගලු සිහි ගොතුන් රංගලු කානා කෙවම කස්සතු කුරුම දැන් මීගේ තෙරෙන් දුප්පත් ස්තිවමාදස් නුකුරුමේ එහෙම ඒ මෙසේජ රංගල දිනුමට්ටක හාසමසකතක කුරන් නිම්මාසවන්න
2: නෑමන්න මේ මේ මිහින් හොරි මසල් තක බලාලායරුග ගින සිම් කාඩ් තක බේන කොගෙ ස්කේම් ගේ මසල් තක මිපද මේ මුස්තමව තෙරේග මිපද නේද වේ කන්දත්ත වෙස රයිස් ෆෙන්න මොම් මේ තනි වකින් හාස කොතේ ගල්මන්න දෙන් විදේශින බලාලායරුග වෙස් එස් සිම් කාඩ බුරේ ගින සිම් කාඩ ගෙන් ගුලේ මීහොන් එබ හිමෙනෙ
0: කින කුත්තෝ හිමෙනෙ කම කයි කම නේද ජාල වග සිම් වෙත්තු මාමි කන දෙන් රගල බදාර කොම් විදේශිය ගනමුග දෙන් මි මි මසල ත ඔෆිගා
2: ආ දෙ මි මසල කැබිනට් උන් හම මොහි මොනි මොම නිම්මා ෆමුවනේ දැන් මිනිමෙව මායකීග බයි ෆරතෝගේ කම්බොඩොමේ රයිස් මී ඒස් සිම් කාඩ් විදේශින බේනුන් කුරවැගෙන් හෙතු මායකීග මීගේ නාජස් ෆෑදා දිවෙහින් නගා ෆාණකම් ගෙන් බිරු කිනතර රයිස් එකම් ෆහ කුරවයි
1: දැන් මී මුලි කොබි මස්සලේ ගස් උන්නානේ වශාජේ මී ගොතම් බලෙන්චේ කංකන් දෙත්තෝ එම මීග බේනුම කී අවුල්මෙන් තෙරේග කුක්කුරුන් මං හොරි දොරත බන්දු කුරු එහෙම ඒ ගොතුන් අවුල්මෙන් අලා ෆියවලත උතරෙන් එෆ ෆියවල මේ දැන් දෙමති ෆාහ කරවි ජලතෝග මේ නුගවද ඔච්චි වද්දා මස්සල දැන් මිකන් හල්ලු කුරුම بس මේ සරුකාරම අරගිලා මස්කේ මියාර කුරවිච්ච ස්කෑනා ගෙන උංගවත හරුදනා කුරුම් මේ আদি මේකතරේ ගවත තම් ෆීස් කුරුම් හරුදනා කුරුම් එහෙම මිහුරියා කමකතරේ රතු කවිය ජලතෝ කීවස් මේ නුගවැදුන් කුරාකංක ජද මේ ගෙන්දනියස් නුගවැදු කොමස් කම කුරි එත ඇතරේක නුගවැදු කන්දත කුරඤා කම කුණු දා නේම ඒ එතන වෙද්දේ තකති මේ හුට්ටෝ මා මිහුරියා කම මේක තෙරේ මේ දණි දේම ජුම්ලකෝ අම මුජ්තම තෙරේක කුක්කුරමන් හුරි දොරත බන්දු කුරමට්ටක කුරේ කංකම තෙරෙන් එක්කන්ත මේ
0: ರೈಸ್ ಮಿಹಾರು ದೆಂಗ್ ಅವಳ್ಮೆಂಗೆ ತೆರೆ ಮಿ ಸಿಯಾಸಿ ನಿಜಾಮ ಮಿಯ ಬದಲ ಆಕೀಗ ಎಮ್ಮೆ ಬೊಡ ರೈತುಂ ಕಂಬಡುವ ಎಕ್ಕಮಕಿ ಮಿ ದಾವದತ್ತುಗೆ ಮುದಾ ನಹಮಗುತುಗ ಎಕಿ ಫಹಾರು ಎಕಿ ಸರುಕಾರು ತಕುಂ ಎಕಿ ಮೀಹುಂ ಎಕಿ ನುಫೂಜುಗದ ಮೀಹುಂ ಬೇಣುಂ ಕೊಫ್ಫ ಮಿ ಎ ಗೆಲ್ಲು ಆದಾವ ಹಂಗೆ ತು ಮಿಸಾಲಕ ಮಿ ಕುಕ್ಕೊಗ್ಗೆ ಮಿ ಏಗೆ ನಿವಲುಗ ದಾವದತ್ತುಗೆ ಬೈಕಲ ಮಾಲಿಯತು ಗೆಲ್ಲೆ ವಾಹಕ ಮುದಾ ಗೆಲ್ಲೆ ವಾಹಕ ದೇ ಎಸೆಟ್ ರಿಕವರಿಗೆ ವಾಹಕ ಎಕಿ ಮಿ ಅಬದಸ್ ಇವೇ ಅಡೆ ಮಿ ಕುರಿಗ ಬೈ ಸರುಕಾರು ತಕುಂ ಎಸೆಟ್ ರಿಕವರಿ ಮಿಗೆ ಬೈ ಮಸಿಕೆ ಕೊಫ್ಫೆಬೋರ್ ಮಿಸಾಲಕ ಕಮಿಟಿ ತಂಗ ಹದಾಯ್ ರೈಸ್ಗೆ ಖಾಸ ನಿಮ್ಮಿಗ ದಶಮ ಬೈ ಕಂಕಂ ಕೊಗ್ಗೆ ನತೀಜಾ ಎನ್ನು ಎನ್ ಹುಕುಮೆ ಹೈತ ದೌತ ಗೆಲ್ಲಿಫವಾ ಫ್ಯಾಸಾಯ ಮುದಲೆ ಅಲ್ಲು ಲಿಬಿ ಏಗೆ ಹಿಂಗು ಮುಜು ಲಿಬಿ ಅವರೆ ಅದಿ ಮಿಹಾತ ನನ್ನು ಎವ್ವೆ ಏನ ಮಿ ಸರ್ಕಾರ ಮಸಿಗೆ ಕುರ್ಮ ಮಿ ದೆನ್ನವಿ ಕುರಿಗೆ ಮಿ ವೆಫೋರಿ ಕಂತತ್ತಕಾಯ ತಜ್ರಿಬಾಗ ಅಲಿಗ ಬೈ ಮಸಿಗೆ ಕುರವಾಕ ಸರ್ಕಾರ ಹಾಮ್ ಕುರವಾ ಎಸೆಟ್ ರಿಕವರಿ ಬಿಲಿಗ ವಾಕ ಕುಬಾ ತು ಮಿಗೆ ಮುಹಿಮ ಕೋಕೆ ಮಿಕಂ ಅರೈತು ಮಿ ಎದೆ ಅಮಾಜ ಮಿ ಫಾರು ದಾಣೆ ಬಾ
1: ರಾಜಕೀಯ ದಾಣೆ ಹಿಂಗೆ ತೋರಂಗ ಉಮ್ಮೀದ ಬೇ ಈ ಕುರಿಗ ಸ್ಥಿದಾಳ ಹಿಂಗೆ ಕಂತತ್ತಕ್ಕೆ ಕೊಫ್ಫೆ ಬುರಿ ಕುರಿಗೆ ಬೇ ಸರ್ಕಾರ ತಕೊ ಹೆ ನಮಸ್ ಅವಣೆ ಕಂಕ ಸಿಫವಣಿ ಸಿಯಾಸಿ ಗೊತ್ತೆಗೆ ಕುರೆ ಫುರಿ ಕಂಕಂ ಗೊತ್ತುಗ ಬೈ ವಕಿ ಫರಾತ್ ವರಿ ವಕಿ ಫರಾತ್ತೆಗೆ ಫಹತುನ್ ದಿವಮಟ್ಟಕ ಎ ಫರಾತ್ತ ಸಿಯಾಸಿ ಗೊತ್ತು ಮ್ಯಾತಿರಿ ಕುರುಮಟ್ಟಕ ಕುರೆ ಉಣು ಸಿಯಾಸಿ ಕಮೆ ಗೊತ್ತುಗ ಅವಣ ಫಣಿ ಖಿಲಾಸ್ ತರಿ ಕಮೆಣ್ಣೆ ಎಹಮೀಮ ಎಗೆ ನತೀಜ ನು ಫೆಣು ಕಮ ಅವಣ ಗಬುಲ್ ಕುರೆಣಿ ಅವಣ ಮಿಹಾರ ನಿಜಾಮಿ ಗೊತ್ತು ಮಿಕಂ ಹರ್ದನ ಕುರ ಮಿಹಾರ ಹುರಿ ಕಾನೂನು ತಕುಂ ಲಿಬೆ ಮಿ ಇಖ್ತಿಯಾರ ತಕ ಭಾರತ ಕ ಫುರ್ಸತ್ ತಕ ಬುರ ರಂಗಳ ಮಿಕಂ ಗಾಯಂ ಕುರುಮಟ್ಟಕ ಎಸೆಟ್ ರಿಕವರಿ ಅಬೆಹೆ ಕಾನೂನಕ ಕಾದಿಯ ಗುಳಿಗೆಂ ಜಿನಾ ಇಜ್ರಾತ್ ಕಾನೂನ ಗೆನಂಜ ಇಸ್ಲಾಹತ ಕಾಕೋ ಮಿಹಾರಿ ಒತಿ ಅವಳ ಮಜಲಿಯ ಫೋನ್ ವಾರ್ ಬೇಣುಮಕಿ ರಾಜ್ಯಗೆ ಹಿಂಗುಮಗ ನಿಜಾಮ್ಗ ತೆರೆ ಕೊರಪ್ಷನ್ ಎಕ್ಕೊಂಡು ಎಕ್ಕೊಂಡು ನತ್ತಾಲು ಮಕಿ ಎದ್ದು ಹುಕು ಮಾಡಿಸ್ಕೊಂಡು ಒಂದೆ ವರಬ್ಬಡ ಕೊಮ್ಮೆಗೊಮ್ಮೆಗ ಸ್ಮೂಲ್ ಆಫ್ ಉಣ್ಣ ಮಸ್ಸದೆ ಅವಣ ಬೇಣು ಮಣಿ ಮಿ ಸರುಕಾರು ಮಿಕಮುಗ ವರ ಬ್ಯಾವರ್ ಬೊಡತಿ ಮಸಕ್ಕೆ ತೆಗೆ ಕೊಗ್ಗೆ ನಿಜಾಮ್ಗ ತೆರೆ ಅಮ್ಮ ವಿಹಾಸ್ ಬುಡಕ ಕೂಡ ಕೊರಂಗ್ ಕೊರಪ್ಷನ್ ಅಂಬುದ ಏಮ ಕುಕ್ಕೊಗೆ ಹೋದ ಮುದಲ ಕಂಕಂ ಮಿ ಅಂಬುರ ದೌಲತ್ ರೈತುಂಗ ಫ್ಯಾಸ ಮಿ ನುಗವ್ಯಾದ ಬೇಣುಕೋಗೆ ಮುದಾ ಮಿ ಹೋದ ಮಿಸಾಲ ಏ ಹೋದ ಮುದ ಅಂಬುರ ನೆಗೇನು ಗೊತ್ತೆ ವಾಂಚೆ ಏಮ್ ಏಕಂ ಕುರುಮಟ್ಟಕ ಗೆನ್ನಂವ ಗಾಣೂಣಿ ನಿಜಾಮ್ ತಂಫೀಸ್ ಕುರುದೆಂಗುಣ್ಣ ತಂಫೀಸಿ ಇದಾರಾತ ವರ್ಗದ ಕುರು ಇರಾದ ಕವಿಯ ಮೀಗೆ ತೆರೆ ಹಾಸ ಕುರುಮುಣ್ಣ
2: ಪಿಚ್ಗೆ ಮಸಕ್ಕೆ ವರ ಪಾರದ್ವಲಿಗ ಕುರಿಯ ದಾತಾಳ್ ಮೆಂಡ ಫೆನ್ನನಿ ರೈಸ್ತೆ ವಿರ್ಕಮ ಹವಾಲ ಬಡ ಗೆನ್ನ ವೀರುಗ ಕಂಬುಡು ಫಾಳು ಕುರೆ ಕಂತಂ ಏ ಕುರಿ ಮೆಸಮ ವರ ಸ್ಲೋಕಂ ಏರು ಮಸಕ್ಕೆತ್ತ ಕುರಿಯ ದಿಯ ಮನ್ಸರ್ ಫೆನ್ ನಮಸ್ ಮಿಹಾರು ಮೀ ವಿಲಿಂಗಿಯ ಗುಳಾಲೆ ಫಮ್ಮತ್ತ
0: ರೈಸ್ ಇಸ್ಕೊಂಡು ರಾಜ್ಯ ಬ್ರಿಡ್ಜ್ ನಿಮಿ ಫ್ರೆಂಡ್
2: ಸಿನಿಮಾ ಬ್ರಿಡ್ಜ್ ಅಲ್ಲಿ
1: ಅದೇ ಅವಳದ್ದೆ ತಿಳು ಮಿಹಾರ ಮಾಲೆಯ ವಿಲಿಂಗಿ ಅದೇ ತೆರೆಗತಿ ಬ್ರಿಡ್ಜು ವರ ಗಾತು ಫೆನು ಹಿಂಗೆ ತೋ ಏರು ಗದಿಯ ಗದ್ದೆ ಕಂದಿ ಮಾ ಕುರ ಕುರಿ ಗೊತ್ತು ಅವಳು ಹಿಂಗೆ ಗೇಗ ಅವಳು ಕೊಟ್ರಿ ಕುಡದರು ಅವನು ಫೆನೆ ಬ್ರಿಜ್ ಮಸಕ್ಕೆದ್ದಾಗ ಏರು ಹಿಂಗೆ ತೋ ಅಮ್ಮ ಬದಾದ ಯಾರೋಗ ಫೆನ್ನಾಣೆ ಮೀ ಕೊಮ್ಸ್ ಕೆರೆ ಕೆರೆಣೆ ಉಳಿದಾಣೆ ದೆ ವೆಟ್ಟಿ ಫತ್ತಮ ಸ್ವೆಣಿದಾಣೆ ಗೊಸ್ ಮೀ ಮೀ ವ್ಯಾಗದೆ ಹೆಂಗೊಸ ಲಗ್ಗ ಫಸೋ ಇದ್ದಾಣೆ ಮಿ ಹ್ಯಾ ಗೊತ್ತಕ್ಕೆ ಅದೇ ಹರದಿಯ ಅದೇ ಅವಳು ಮೀನ್ ಮೇರೆ ಕಂಫೆಷನ್ ಇರುಗ ಹೃದಯಗೆ ಆಗಸ್ಟ್ ಹಿಸಾಬ್ ಕಣ್ಣೆ ಮೀ ಪ್ರಾಜೆಕ್ಟ್ ಫೆಷಿ ಫೋನ್ ನಾನು ದೆಂಗ್ ದೇಹ ನಮಸ್ ದೇಹಾರ ದೇಹಾರ ಮಸ್ತಕ್ಕೆ ಗೊಸ್ಸ ಮೀ ಅವಳ ಮೆಂಗ ಮಸಕ್ಕೆ ಫೆಷುಣಿ ದೆಂಗ್ ಅವಳು ಅಂದ ಬಹುರಿ ಇಂಡಿಯಾಗ ಬೊಡೋ ಝೀರಾ ಅವಳ ಫುರ್ತಮ ಮೀ ಬೇರು ಗೌಮೆ ಕಾನ್ಫರೆನ್ಸ್ಗೆ ಸೈಡ್ಗ ಬದ್ದಲು ಕೊಲ್ಲ ಫುರ್ಸತ್ ದಿಬ್ಬಣಿ ಕೋಲ್ಲೆ ದೆಂಗ್ ಎ ಬದ್ದಲು ಫುರ್ತಮ ಬದ್ದಲು ಅವಳು ಪ್ರೈಮ್ ಮಿನಿಸ್ಟರ್ ಮೋದಿ ಆಕಿಗೈ ಎಬ್ಬದ್ದಲು ಅವಳು ಇಸ್ನಗ ಆಗ ಅವಳು ದೆನ್ನವಿಂಗ್ ಅವಳು ಬೇಣೊಮೆ ಮೀ ಪ್ರಾಜೆಕ್ಟ್ ಕಾಮ್ಯಾಬ್ ಕಮಾಕಿ ತಂಫೀಸ್ ಕೂಡ ಅವಳು ಹುಷಾಳಮೆ ದಿಗಮ್ ದೇತರೆ ಹೈ ಲೆವೆಲ್ ಕಮಿಟಿ ಎಮ್ಮಿ ಕಮ್ ಮುಫದ್ದ ಮುಫದ್ದಾಗೆ ಮಿ ಪ್ರಾಜೆಕ್ಟ್ ಕಂಕಂ ಗಾತು ಬದಾಗೆ ದಿಲಿವ ಕುರ ಮಿ ಪ್ರಾಜೆಕ್ಟ್ ಅದೆಂಬೆಸ್ವರಿ ಮುಹಿಮು ಕಂಕಮುಗ ಹೈ ಲೆವೆಲ್ ಕಮಿಟಿ ಹಿಂಗಾಶೆ ಹದ ಏ ಹುಷಾಳಮುಗೆ ನತೀಜ ಗೊತ್ತು ಹೈ ಲೆವೆಲ್ ಕಮಿಟಿ ಹೆಂಗೆ ಎದ್ದಿ ಬ್ಯಾವ್ರ ಕಂತತ್ತ ಫೆಷಿಗೆಂದಿ ಅವಳು ಮಿ ಸರುಕಾರು ඉන්ෆ්‍රස්ට්‍රක්චර් මිනිස්ට්‍රීන් මේකම වරන් ස්කන්දෙ එදුහම් ෆැසිගෙන් ෆොරතම දුහම් ෆැසිගෙන් සීදා මිනිස්ටර් අද මිනිස්ටර් දර්ශන ඔන්න ටීම් දැන් කුරීගවසාවුණු මේ ඒරුග හවුස් මිනිස්ටර් මිනිස්ටර්කම් හුරිරුග චයිනා මොල්ඩස් ෆ්‍රෙෂ් ෆ්‍රෙෂ් බ්‍රිජ් හෙදිරුගස් අවුණු මෙන් එද්දීනි එම් එස් ක දීග මස්ක කුරි අවුණු සීදා සයිට හෆ්තයක එෆ්ආර් දිය අවුණු සීදා ප්‍රොජෙක්ට් එක කංකන් දාගෙන ඔෆිස් තේරේක කොම්මෙ දුක බද දැන් මිහින් ගොස් වරක් ගෙන හම සීදා අමලී ගොතුන් ආවුඩා අද අවුණු දශම් මුලි ටීම් අසේ කරුම් දේ හම ගෑගඩක සවිස් ගඩියර අදවා චයිනා ටීම් සේ මසක කරුම් දී එහෙන් කුරුණු මසකතෙන් එයි දැන් මි ප්‍රොජෙක්ට් වසේම අවුණු බේනුම් වී හම ඒ ඉස්කන් දීගෙන් කුර එම කමබේ මිනිස්ට්‍රියෙන් එමසකෙන් එගොත ෆෂයාගණගෙන් මිදිය දෙය හරා බෑතරේ මිදිය එමෙම අවුල්මෙන්න හවාල් විරුග ඉන් හිසාබු මියදු වණී රදුක වීති කුරි මිදෙන්නවි ඉන්දියාග බොඩෝ ජීරා කීක සවුන් මෙන්න දෙකණු වාහකයාග නතීජා කුතු ඉන්දියා සරකාරුස් මිය දෙවි ස්කමාය කීක මෙවණි හිසාබ ගෙනයි ගේත එම රදුක වීති මහදිය විලිගිය දෙතරේ මහර ෆිසිකලි එවණි ගුළු වාලෙ දැන් විලිංගිලිංගුස් දැන් කුරි බෑතවස් වර බොඩ නිමිච් දෛරදුක විය ආවුණු ගොම්මි දෙබ දැන් සීදතරිය වුණ හම දන්නවන්නේ නම සහරෙන් ආදොස්තරේක මුලි ප්‍රොජෙක්ට් එක්කොන් නිමේන කම උම්මිදු කරන් ආවුණ රදුක විය දහසතාවි යුග තෙරේක එක්කොන් නිමිගෙන් ආවුණ මෙන්න තිල ෆුට්ටා හම මුලි ප්‍රොජෙක්ට් එක්කොන් නිමේන කම එහෙම මී හම යගීනුම් වෙස් එක්කමක මේ මුලිමි සරහද්දුක තරක් ගිය දිබිගෙන්ද එක්සෝදිගතුන් හසකෝ අධිජ්තිමයි ගොතුන් වෙස් උම්රාණි ගොතුන් ස්තිබිගෙන්දාන වර බොඩ කුරිරුම ග්‍රේට මාලේරියා මේ ලෑන්ඩ් ලිංක කුංගුලිගෙන්දා දියුම් මී එම ෆොරතම මේ මුලි සරහද්දුක මේ ඉන්ටග්‍රේටඩ් ඩෙවලොප්මන්ට් ප්ලෑන් එක අවුන්ඩ ඒරෝ හවුස් මිනිස්ට්‍රියක හුරිරුග ඒ දිගෙන් දිය ප්ලෑන් ග තෙරේගස් ඔයි මේ කොන්සෙප්ට් එතරේ මේ හාසල් වෙගෙන මිදන්නේ දැන් ඒක සබුන් ඉරාදක වෙති ආවුණු මගේ මේ එක්සෝදි තරගිය වර බෑර දොරත ඉරාදක මේ හුළු වෙන දැන් හැම ඉන්දියා සරකාරුන් මිකමක දෙවයි බාලව හැම වර පොඩ ශුක්‍ර දන්නා දැන් උම්මීදකි මාලස්තකේ නොවේ මාලිය විංගිය දෙතරේ නිමිගෙන් දානකම බේනුම් කුරහින් නමස් මේක ටෙක්නිකලිටි තක දෙන් දාංජේනි අවුන මෞදමත් ලිබේගතුග ගුලිඵලු ගුලිඵලා හැමය බ්‍රිජ ගුලිගෙන් මුලි බ්‍රිජුග මේ තාරවලු මාමිකං කම ස්ථාන් උති සයිට හොරි ගුලිඵලුග එහෙම මදි විලිංගිය මාලේ දෙතරේග අනෙහෙන් ගුලිගෙන් දියස් බේනුම් කුර ෆෙෂේ හසාව කදිනු වෙද්දේ එහෙම මේක ටෙක්නිකල් කන්දතකේ භූරි දෙ මියා ඇකිය ගොස්ස දෙන් තිල ෆුට්ටා හැමස් ගුලිගෙන් කන්නේ මුලි බ්‍රිජ ගුලම ගුලිගෙන් මේ බේනු කරන් ෆිෂෙනි ආවඩකන් මුලි තෆ්සීලෙන් আদি සීදා එම ෆහුගේ අප්ඩේට්ස් ඇලි විෆෙන්නේ එහෙන් නමස් මිදෙන්න විහ මී වර බොඩු කාමියා
2: එස් මී ක්වොලිටි කින තෆහ කර බන් රයිස් කේ තජ්‍රිබා බලම ෆ
1: ක්වොලිටි රංගලුවාන ඒ ආවුණු මී හවුස් මිනිස්ට්‍රි කන් හොරි රුග චයිනා මොඩස් ෆ්‍රෙන්ඩ්ෂිප් බ්‍රිජ ගේ ක්වොලිටි බලහට්ටන් ආවුණු ඒ රහය කුරි මී කුම්ෆුනි ආරොප් ආරොප්පකී දුනියගේ එම්මේ රංගල එක් කුම්ෆුනි බ්‍රිජ් ප්‍රොජෙක්ට්ස් තවක බ්‍රිජ් කන්තතව කන්සල්ටන්ට් එම් ආරොප් හම එක් කුම්ෆුනිගේ හම මී කමුගේ ඒරුග සෙමිස් කුම්හුරි ඩිරෙක්ටර් හම මී කමුගේ සෝලෙනි හම සේම් කම්පැනි සේම් ටීම් එහෙම ආවුණන් ඒරුගේ ප්‍රොජෙක්ට් රංගලන් ආවුණු ආවුණු රංගලන් බෙදෙස් රංගල බෙදෙස් ගෙච්ච වීම එමිහුංග ක්වොලිටි ආවුණ එංගේති ආවුණ එංගෙ හම ක්වොලිටි ගම ප්‍රොජෙක්ට්ස් බලහට අනික ආවුණ සීදා බෙෆුන බද්දලුවි මිනිස්ට්‍රීම සරක් ගාතව බෙපනකි වක් කරන හැම ක්වොලිටි රංගලුවන්
0: ඇස් දැන් මිකහල කොම්මේ කමේ ග්‍රාෆි ගමි මේ හැමකනි දැන් බේරුගේ හිතිරි කමයි කරන බොඩති මිකහල මස්රූත කුරේ ගෙන්දේ කම ගෙන මෙස් දිව ඉංජිනේරුන්ගේ දවරුස් මේක කුඩෙන්න එයා තම වර මොහිම දායරා දිව රාජ්‍යගේ ඉංජිනේරුන්ගේ දායරා යකි රයිස් වණි වෙරකම හවාද වඩා තුම ෆහුග දිව රාජ්‍යගේ දිව ඉංජිනේරුන්ගේ දුවහේගේ ගතු ખાસ දුවහේ කණාලුවා ෆාකුර වණි මොවා දැන් එයා වර ખાસ මොහිම මුනාසවතේ මුනාසවතේ කෙසේ සිනමාද බ්‍රිජුගේ තාරීඛ ඉත හැමවෙම අරුණ ඉතනනි මේ දුවස් මා දුරකුණු මේ ඔති එත්ත හැම මේ දුවස් ෆොරතම දුවස් මේ ගතුන් දිවේ රාජ්‍ය ගව මේ ගතුන් පාහකුරේ මේගේ ෆොරතම දුවස් ගුණමති වාර රයිස්ගේ ශූරකේ කොබෑබෑ මේ කිහා මුහිම දුව එබ්බා
1: ආදේ මර මුහිම කමෙන් ඉංජිනේරුන්ගේ හිදුම පාහකුරුම ආදී ඉංජිනේරින් දායරාය සුවාණු හේලුන් තෙරු කුරුම වෙස් මසකේ කුරුම මේ හායිගතුක රාජ්‍ය ගමිය ಮಿಹಾರು ಮತೀತಾ ಉದಿ ಹಾಸಿಲ್ ಕುರಂದ ಕುದಿಂಗೆ ತೆರೆ ವರ ಕೂಡ ಇನ್ಸಂತೆ ಮಿದಣಿ ಇಂಜಿನಿಯರಿಂಗ್ ಬೇಸ್ಡ್ ದಾಯಿರಾತಕ ಸೈನ್ಸ್ ಮೆಥಮೆಟಿಕ್ಸ್ ಇಂಜಿನಿಯರಿಂಗ್ ಹೆಚ್ಚಿಸದಣಿ ವರ ಮಧು ಬುಡಂಗ್ ಹಮ ವ್ಯಫಾರಿಗ ದಾಯಿರ ಮ್ಯಾನೇಜ್ಮೆಂಟ್ ದಾಯಿರಾತಕ ಕಾನೂನಿ ದಾಯಿರಾತಕ ನೂನಿಯ ಮೀ ಏಕಹಾಲ ದಿಮ ದಿಮಾಲ ಮೀ ದಾಣಿ ಕುದಿ ದೇವಸ್ ಮುಹಿಮ್ ದಿಮ ದಿಮ ರಾಜ್ಯಗ ಮೀ ವ್ಯಫಾರಿ ಕುರಿಯರೋಮ ರಾಜ್ಯಗ ಕಾನೂನಿ ದಾಯಿರ ಕುರಿಯರೋಮ ರಾಜ್ಯಗ ಹುರಿ ಏಕಹಾಲ ಸೋಷಲ್ ಸೆಕ್ಟರ್ಗ ಕಂಕಮ ದಿವೆಹಿಂ ಬೇಣುವೆ ವರ ಮುಹಿಮ್ ಕಮೆಂಗೆ ಟೀಚರ್ ಉಣ್ಣ ಡಾಕ್ಟರ್ ಉಣ್ಣ ಹುರಿಯಾಮೆ ಬೇಣು ಟೀಚರ್ ಡಾಕ್ಟರ್ ಮಧು ಸೈನ್ಸ್ ಬೇಸ್ಡ್ ದಾಯಿರಾತಕು ಮಧು ಹೇಮ ಸೈನ್ಸ್ ಬೇಸ್ಡ್ ಇಂಜಿನಿಯರಿಂಗ್ ಬೇಸ್ಡ್ ದಾಯಿರಾತಕ ದಿವೆಹಿಂ ತಮ್ಲಿನ್ ಕುರಂ ವರ ಮುಹಿಮ್ ಹೇಮ ಸರ್ಕಾರ ಏಕಮ ಹಾಸಕಮ ದೀಗಮೆ ಫಶಾಗಣಗೆ ನೋಡಿ ಹೇಮ ಇಂಜಿನಿಯರಿಂಗ್ ದೋಹೆ ಫಾಹಕುರಮಗೆ ಎಬ್ಬೇಣು ಮಕ್ಕಿ ಎಕಿ ಕಹಾಲ ಇಂಜಿನಿಯರಿಂಗ್ ಫೀಲ್ಡ್ ತಕುನ್ ದಿವೆಹಿಂ ದಿವೆಹಿ ಕುದಿನ್ ತಮ್ಲಿನು ಉಮ ಶಾಗುವರ್ ಕುರು ಸಿವಿಲ್ ಇಂಜಿನಿಯರಿಂಗ್ ಇಲೆಕ್ಟ್ರಾನಿಕ್ ಮೆಕ್ಯಾನಿಕಲ್ ದೆಮ್ ಹಿಂಗ ಸುರಿಹಾ ಜಾತಿಗೆ ಇಂಜಿನಿಯರಿಂಗ್ ಹೇಗೆ ಸಬಬು ಇರಾದು ಕವಿಯ ರಾಜ್ಯಗೆ ಮೀ ತರಗ್ಗಿ ರಾಜ್ಯಗೆ ತರಗ್ಗಿಗೆ ಮೇದಾಣುಗ ಕುರಮುರಿ ಕಂಕಮುಗ ಅದೇ ರಾಜ್ಯಗೆ ಸೋದು ಬಿನಾ ಕುರಮುಗ ದಿವೆ ಹಿಂಗ್ ತಿಬೇಣೆ ಇಂಜಿನಿಯರಿಂಗ್ ದಾಯರಾ ತಕೊಂಡ್ ತಾಮ್ರೀನೋಗ ಆಸ್ತಿಬಿ ಹೆಣ್ಣು ಮಿಹಾರ್ ಮಿಜೆ ಹೇಣಿ ಆ ಒಟ್ಟೆರಿ ನುಣೆ ದುರ್ಗ ಒಮೆಗ್ಗೆ ಬೀಹುಂಗ್ ಎಣ್ಣ ಗಣೇಶ್ಗೆ ಮಸಕ್ಕೆತ್ತ ಕೂರುವಂಚೆ ಹೇಮ ಹೇಗೆ ಬದಲುಗ ದಿವೆ ಹಿಂತಿ ಮುಖ್ಯ ವರ ಮುಹಿಮ ಕಮ್ಮಿ ಹೇಮ ಇಂಜಿನಿಯರಿಂಗ್ಗೆ ದಾಯರ ಮಿಸದಿ ಸೈನ್ಸ್ ಬೇಸ್ ಹುರಿಯ ದಾಯರ ದಿವೆ ಹಿಂ ತಮ್ರೀನು ಕುರುಮ ವರಂಗ್ ಇಸ್ಕಮಿಂಗ್ ಸರ್ಕಾರ ಮಿದನೇ ಬೇಣು
0: ಅದೇ ರೈಸ್ ತಿಂಗ್ ರೈಸಕ್ಕೆ ಎಮಿ ಇಂಜಿನಿಯರಿಂಗ್ ದಾರ ಮತಿ ತಂದು ಹಸು ಕ್ರಬ್ಬಫ್ಲಕ ಬಾತಿ ಸಿವಿಲ್ ಇಂಜಿನಿಯರ್ ಕಾತಿ ಅದಿ ರಾಜ್ಯಗೆ ರೈಸು ಜುಮುರಿಯಾಗ ಮಗ ಮದ ಕೊರಬ್ಬ ಮಿ ದಾಯಿರಾಗ ಪುರತಮ ಬೇಫುಳ ಮಗ ಮಾತು ಕುಕ್ಕಮಗೊಂಡು ಅಣೆ ಕುರಿಯ ಮೇಗ ಮುನಾಸಬ ತಗೊಂಡು ಮಿ ಬದ್ದಲಿ ಮಹಮ ತಗೊಂಡು ಯಾದನ್ನು ಹೀಗೆ ತೋರಬ್ಬಳು
1: ಶುಕ್ರಿಯಾಗುತ್ತದೆ ಅವಂಡುಗೆ ಹಯಾತುಗ ಮೀ ಸಿಯಾಸಿ ಮೀ ಮಗ ಮಕಾಮ ಕುರಿ ಹಮ ವಾರ ಬಡು ದೌರ ಅದಾ ಕುರೆ ಫೌಂಡ್ ಆಯ್ತುಗೊಂಡಾಣಿ ಇಂಜಿನಿಯರ್ ಗೊತ್ತು ಅವನ ವರ ಮುಹಿಮ್ ದಾಯಿರಾ ಕವೇ ದಾಯಿರ ನಮ ಸ್ವಹಂ ಮೀ ಸಿಯಾಸಿ ಮಸಕ್ಕತ್ತುಗಳ ಫಿಶ್ಫಂ ಏಕಮ ಕಾಣು ಉಳವೆ ಅವನ ಬದನೆ ದಾಯಿರ ಹೆಮ್ಮ ತಂಬ್ರೇನು ಕೊರವೇ
2: ನೆನ್ ಜಾತ್ವಾ ನಡ್ಮೆ ಕೊರಿಮ್ ಪಾಡ್ಕಾಸ್ಟ್ ಗವೆಸ್ ಮಿ ಫಹುಮ್ ಮಿ ಗೆನಸ್ತಿಂ ಪಾಡ್ಕಾಸ್ಟ್ ಗವೆಸ್ ಸಮವರ ಬೊಡ ಮಿ ವತನಿ ಖಿದಮತ್ ಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಆಗುಳೆ ಗತು
0: ಆದು ಮಿ ತಮಕೆ
2: ಮಿ ಹರಣಿ ಕವೆಸ್ ಇತುರು ಬೂರೆ ಮಿ ತಮ್ರಿನ್ ಕುರು ಮಟ್ಟಕ ಮಿ ಇಂಟರ್ವ್ಯೂ ಗೆ ಮಸಕೆ ತ ಕುರಿಯ ಗೆಂಗಸ್ ಮನೆ ಏಗೆ ಕೊರಿಮ್ ಫೋನ್ ಬೆಚು ಮಿ ಹರಣಿ ಮುಕ ಹಮೆ ಎ ತಮ್ರಿನ್ ತಂಗ ಅಣ್ಣ ರೈಸ್ ಅಣ್ಣ ಏಡು ಸಮ ಫಹ ಕುರಿಂಗ್ ಮಿ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಇತುರ ಫುಳ ಕುರು ಮಟ್ಟಕ ಕುರಿವೆ ಮಸಕೆ ತ
0: ಇತುರು ಕುರು ಸತ ಗೆ ಬೆದನೆ ವರಂಗ
2: ವರಂಗ ಬೇಣು ಮೆ ಬಕಿನ ತ ಕಂಗ ಒತಿ ರೈಸ್
1: ತಿ ಹಮ ರಂಗಳ ವಾಹಕ ಫಳ ದೆಂ ಅವನು ಮೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಫೆಶಿರು ಗೆ ದೆಕ್ಕಿ ವಾಹಕ ಮೌದು ಅಮಿ ಕಂಗ ಗೌಮ ದೆಕೆ ಲೋಬಿವ ಗೌಮ ಎಕ್ಕೊಳ ವಿಸ್ನ ಗೌಮಿ ಫಿಕುರು ಹುರಿ ವತನ್ ದೆಕೆ ಲೋಬಿವ ಜುವಾಣಂತಕೆ ಉಫದ್ದಂಗ್ ಮಿಗೆ ಬೇಣು ಮಕ್ಕಿ ಉಫೆದ್ದು ಮಿಗೆ ಬೇಣು ದೆಕ್ಕೊಮ್ಮೆ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ತೆರೆ ಏಕಂಜನು ಫದ ಜುವಾಣು ಉಫೆದ ಎಂಜನೆ ಮುಳಿ ಮುಳಿ ಸ್ಕೂಲ್ ನಿಜಾಮು ತೆರೆ ಮುಳಿ ಸೊಸೈಟಿ ಹಿಂಗೆ ಹುರಿಹ ಮಸಕ್ಕತೆಗೆ ತೆರೆ ಉಫೆದ ಎಂಜನೆ ಕಾಲ ಕುದಿ ಹಿಂಗೆ ಹೇಮ ಮಿರಾದ ಕವಿಯ ಎಗೋತ ದೆಂಗ್ ಹುರಿ ಪ್ರೋಗ್ರಾಮ್ ತದ ಸಿಂಗಾಣೆ ಹೇಮ ವತನಿ ಹಿದು ಮತ್ತು ಪ್ರೋಗ್ರಾಮ್ ಫುಳಾಕುರ ವರ ಬೇಣು ಹೇ ನಮಸ್ ಅವಳು ಮಂಗೆ ಇನ್ಫ್ರಾಸ್ಟ್ರಕ್ಚರ್ ಗೊತ್ತ ಬೇಯಸ್ ಅದು ಹ್ಯೂಮನ್ ರಿಸೋರ್ಸ್ ಬೇಯಸ್ ಮಿ ಹುರಿ ಹಾಕಮಗೆ ತೆರೆ ಈಗ ಸೇ ಬುರಿ ಮೀ ಲಿಮಿಟೇಷನ್ಸ್ ಆಹಾರಕ್ಕೂ ಹೆಂಗ ಹೆಂಗ ಕುದಿಂಗ್ ಅವಳು ಮೆಣ್ಣಂಗ್ ಅದಿ ತಮ್ಮ ಕುರೆ ಮಿತಿ ಮಿತಿ ತಯಾರ ದೆ ಎಗೋತಂಗ್ ಇರಾದ ಕವಿ ಕುರಿ ಆಹಾರ ದೇ ಆಹಾರ ತೆರೆ ಕುರಿಯ ಗೆಂದಂಗ್ ಅವಳು ಮಸಕ್ಕೆ ಕುರಾಣ ಇರಾದ ಕವಿ ಏಕಂಗ್ ಕುರಾಣ ದೇ ಕಮಕ್ಕೂ ಏ ಆಕೀಗ ಫುಳಾ ಕುರಮಸ್ ಮಸೆ ಕುರಾಣ ಸಿಫ್ಯಾಂಗೇಯ ಸಿಫ್ಯಾಂಗೇ ಬೇಣುವ ಕುದಿ ಮಿಗೆ ತೆರೆಂಗೆ ಬಲಿಬೆ ಸಿಫ್ಯಾಂಗ್ ಎಮ್ ಎನ್ ಡಿ ಎಫ್ ಎ ಬಲಿಬೆ ಫುಲ್ ಹುಣ್ಣಂಗೆ ಬಲಿಬೆ ಯೂನಿಫಾರ್ಮ್ ಬಾಡೀಸ್ ತಕ್ಕ ವರ ಯಾಕೆ ಯೂನಿಫಾರ್ಮ್ ಬಾಡೀಸ್ ತಕ್ಕ ಕುದಿಂಗೆ ಬದೆ ಅದು ಏನು ದಾಯರಾ ತಕ್ಕ ಸೆ ಬದೆ ಹೇಮ ಅದು ಹೇಗೆ ಇತರ ಸಿಫ್ಯಾಂಗೇಗೆ ಮಿಹಾರತಿ ಬಿ ಸಿಫ್ಯಾಂಗ್ ಇತರ ತಮಿಳು ಸ್ವಾಂಜೆ ಅದು ಅಣೆ ನಾರ್ಮಲ್ ರೂಟ್ ಮಣ್ಣ ಕುದಿ ಎಸ್ ಜೆ ಏನು ಟ್ರೈನ್ ಕೂರ ಏಮ್ ಎಫ್ ಎಸ್ ಜೆನೆ ಎಮ್ ಎನ್ ಡಿ ಎಫ್ ಕೆಪಾಸಿಟಿ ಬೋರ್ಡ್ ಕೂರ ಹೇಮ್ ಮಿಹುರಿ ಹಾಕಮಗೆ ತೆರೆ ವತನಿ ಇದು ಮತ್ತು ಎಫ್ ಎಸ್ ಕೆಪಾಸಿಟಿ ಬೋರ್ಡ್ ಕೂರ ಅಂಜೆ ಹೇನು ಹೇಮ್ ಆ ಹುಡುಮೆಣ್ಣ ಮೀ ಕುರಿ ಆಹಾರ ದೇಹ ತೆರೆಗ ಹೆಂಗಾ ಹುಂ ದೇಹ ಗೆಂದೆ ವೇಣತೋ ನೋಡಿ ಹೆಂಗಾ ಹುಂ ಫಣಸ್ತೇಕೆ ತುರು ಕುರೆ ವೇಣತೋ ಏದೆ ಅವಳು ಮೇಲೆ ಬದಾಣಕ್ಕಂತ ತಯ ಮಸಕ್ಕೆತ್ತಕ್ಕೆ ಕುರಾಣ ಹೆಣ್ಣು ನಮ್ಮ ಸಿರಾದಕ್ಕೆ ಮಧುವಿಗೆ ಹೆಂಗ ಹಾಸ್ಕೋದಿಂಗ್ ಒಮ್ಮೆ ಹಾರ ಮೀ ಆಹಾರ ಅದು ಮೀ ಅಣ್ಣ ಹಾರ ದೆಂಗ ಅಣ್ಣ ಹಾರು ಸಿರಾದಕ್ಕೆ ತಮ್ಮ ಕುರಾಣ ಅದು ಇರಾದ ಕವಿ ಅವಳು ಉಮ್ಮೀದ ಕುರಾಣಿ ಕುರಣಿ ಎವ್ರಸ್ ಫುಳ ಕುರ ಇರಾದ ಕವಿ ಮೀ ಕುದಿನ್ನಕ್ಕಿ ಮೀ ದೀನ್ ದೆಕ್ಕೆ ಲೋಬಿವ ಕಾವು ದೆಕ್ಕೆ ಲೋಬಿವ ಹುಣರು ಮಸಕ್ಕೆ ಕುರನ್ ದಣ್ಣ ಕಮ ಕಮೆ ಹಿತ ವಗುತ ಕಮೆ ಹಿತ ಏಕ ಕಣಕ್ಕೆ ಹತಿರಾಮ್ ಕುರ ಮೀ ಅಳಾಲ මේ රිවිත අකුලාවගේ කුදින් ගොතු පෙරත් කෝ දෙමිනු කුම ගෙන්දානි
0: පදරයිස් කන්ඩල් ෆෝ වගුතු ඔන් මෙන්න මේ හැම වෙයි ගෙතෝ එන්න නිම්මාලු කරන් හොම ඇදෙස්සෝ දන්නවා නේ ගෙතෝ මේ සියාසිය මස්රහ ගුලේ ගොතන් දෙන් කොම සිච්චේ දන්නවා නුදා නිම්මාලු එහ රගලෙන් නුවන් කන්නේ ඔන් මෙන්න මෙහා මෙන්නනේ ඉදකොළ මෑ පාටිගේ රියාසි ප්‍රයිමරි එක ෆෝරි වරග දෙ ෆෝ මං ගෙතෝ දෙන් හුස් කැන්ඩිඩේට් උන් තිබ්බේ ගෙතෝ නේ දන්නවා කොමන රස්මී කොන් යොදාන් කරවවා ෆෝ බයි බේ ෆෝන් නා එනුම් බේ ෆෝන් ගේ වාදේ රිකම සර පොඩු දෙන් මේ ගෙතන බේ බේ ෆෝන් ගේ විදාලුවේ තිමන්නාමෙන් ගේ කොම් මේ කැන්ඩිඩේටර් නුකුතස් රයිස වාද කරවවා කාමියාබ් කරවවානේ රයිස් මේ රියාසි රේහෝගා තිමන්නා වෙන්නා වාදක බයියේ වානේ අවුන් හිතානනේ රයිස් ජෙහෙන්දු මේ වඩා නෝ අයිබස් කා සියාසි බෙෆුනේ එබෙෆුන් ගේ තෙරේගේ පුරි බයි
1: අවුන් අවුන් නොස් විස්නන් මේ එබෙෆුන් කුරා කම කසෙන් ගේ තා අවුන් විස්නනේ අවුන් රයිතුන වි වෞදුත ෆුද්ද මෑගෙන් කුරිය දෙ වේන ගොතේ ඉරාද කෝ වි අවුන් එකං කාමියාබ් කරමුගා හම අවුන් ඇකීම සෙ කුරා හොරිහා ෆරාත කැකීග දානි කුරියා මිනිස්ටර් උන් එම්ඩීස් එම්පීස් දෙන් ආමුරයිතුන් දෙන් කියන්නේ කෙන හොරිහා හොරිහා ෆරාත අවුන් ඇකීග මසේ කුරා හොරිහා ෆරාත කැකීග අවුන් මි බලනි අවුන් රයිතුන වි වෞදුත ෆුද්දමුග කාමියාබ් හාසල් කුරා ඒකමුග ඉරාද කෝ වි හම දොහෙ දොහක මිදනි කාමියාබ් ත ලිබෙමු කොම්මෙ දායරා කුඹෙල නමස ඉරාද කෝ වේති අවුන් හම ෆොරතම දොහොර තොන්න මේ මුඛාතබ කුරි ඉරුග දෙක්ක වාහක ඒ දුහය දෙක්ක වාහකයග අවුණු දෙන්නේ වාහ කන්තත්ත තම්ෆීස් කුරුමුග එවස් කහල ගොතක ඩයිවර්ට් නෝ සීදා ඒ ගොතන් මිගෙන් දනි රද කෝ වේති කොම්මෙ දායර සේ ඛාර්ජි දායර කම් ගවියස් මේ ගවමු ගමීර ඉස්තිමායි ෆේරන් නගල කුරුම් කම් ගවියස් ගවමු ඉක්සෝදර නගල කුරුම් කම් ගවියස් උම්රාණි තරගි හාසල් කුරුම් කම් ගවියස් මේ දෙන් ගොස් සම වියෆාරිග දායරන් කුලිරුම් හොද දෙනු කම් ගස් වානුම් බිනා කුරුම් කම් ගවියස් සිහි දායර තරගි කුරුම් කම් ගවියස් දෙමින් ගොස් කොම්මෙ දායර ආවුණු විවවත ෆුද්දමු ගේ දොහගේ ස්පීච් එක දෙන්නේ ගොත ඉරාද කෝ වි ආර ඉතුන කංකං හාසල් කොත් දිනුම ගවුන් මි කුරේ මිදනි එකම වුන් ફોකස් කරන කොගම ස්කෙන් කරන
0: රෙසර් බොඩ ශුක්‍රයන් ගත වර මුහිම් ගින දායරා තක මුහිම් මොල්මත් කරේ තිය දෙවි හැම ගෑමස් තීගේ සබුන් රයිතුන අනිකාසම උම්මීදුම් ෆුරිගම් බා හම කන්දත්තකේ එමි රයිතුන මි ගබුල් කුරේ ගෙන් තානදි ඒ රාජ්‍යක තර ගිය කුරියර්ම රාජ්‍යයේ මි වෙෂි සදාම කුරුම රාජ්‍යයේ වෙෂි කෞමියත දීන දිවහිමන්ත ගොතුග කුරේ ගෙන් දෙ මොට්ටක කුරව මාසකතා රයිතුන හම උම්මීදුම් ෆුරිගම් බා වාක්ෆුතේ එකතේ විතාවද මේ දොර බොඩ ශුක්‍රයන් උනතිද වගුත් කොට
1: ශුක්‍රයන්

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාරෙ එ සුවරුගෙ තයියාරු කුරවාෆා වනී තකුවා වෙරින්නරෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: ආහාරෙ මෙද වරන් උපා වෙච්ච තිනෙ මොන්නේ මීම
1: ආහාරෙන් කුරින්වස් මුනි සමීරා ගාතෝ
2: ආ කුරින්වස් මෙවහක දෙක්කෙ එකමක ඒ
0: රංගල් නෙනවස් මසකි කුරම්මානි එකමක මිහාරු දෙන් තිකම උලෙන්වි කොංගරකු ෆරන් ති හැමචිසි
1: ඒකොළුන් අපොයින්ට්මන්ට් දෙබුණු ආවහක දාමි තයාරෝනි
2: ෆාරෙක ෆාරිගේ එකව සෙදෙල් ජීතල්
0: ආරෙන් හැම තයාර බොනේ බේනුම් වීම
1: අදි මිෆහරකු බේනුම නුවානේ ආහාරෙන් හිතා හුන්නාන එකමකු ගින දුහු හුන්නන් ජේ හාදතුග දුස් කොලක ෆරි ගොස් තෙන් ජේ
0: ගොස් තේන
2: දෙන් හිඟා බලෙච්ච කාලම් හාද බඬු හැ
1: ආ තිහින් බුණාඩු හාලන් හාද බේනුම ෆෙමි හුන්නනි හිඟා වද්දා
0: දෙන් ආහාර මිදණි ගියන්ගේ
2: ඒ කීපෙක මේ හුරි හැර මිත රස් ෆණ්ඩුගේ දෙ දෙන් හැම කාම් වීම නැට්ටාලනේ
1: නුඹුණ මේ බිල් දැක්කක්
0: බුඤ්ඤක ස්නු දැක්කාන මේ එකාවක මේ කුරෙන් ජෙහිදානති කාඩු ස්නුලා මියයි
2: දෙන් හෙවේ හිඟා බලා
3: ඒ කොන්ටාක දාක කලෙ මේ කීකෙත හිතන් අරනි ඊ නුකරච්චේ බේනුන් හා ගොතක මිහිසාබු ගොළ වේනේ මී මගේ සරහද්දු
1: කලෙ කීන වෙගෙන් තියුලනි
2: අරුහම් එන දක්කව කැසමල් කරන තීබල අලාඩුලා
3: කොන්ටාක දානි වශයගේ මියොති කාණ්ඩේ
1: කලෙ රංගලු ෆිලාවල දේන් විදෝ
0: ආර් මෙහි ගාතා විස්නු කුෂි මියුන් උලේ ගොත ආර් මෙ කී කොරන් උලෙන් වි එහෙන් නුනස් ಏನಗೆ ಫೇವಾ ನಂ ಆಹಾರ ಮೆಂ ಅರಾ ಕಣ್ಣು ಜಹೇನಿ ಅಮಿಲ್ಲ ದಿರುಳು ಅಮಿಲ್ಲೆನ್ ಹಲಾಕ್ಕೆ ತಿರೆ ವಟ್ಟಾಲಿಮ ದೆ ವಾಣಿ ವಿಸ್ ಏಕಾಲ ಗೋತೆ
3: ಕೀಕೆ ಕಿ ಅನಮೇತ ಹಿತಾ ತಿಉಳನಿ ಬಲ ಮಶಕಿ ಅಹುಮದೆ ಮಮಿ ಕಾಕುಕಂ ವರ ರಂಗಳಂ ಎಂಗೇನ ಮಿಹಿರ ಸಮೀರಾಯ ಅಹನ್ನೆ ಜಹಿಲು ಮೆನ್ ವಾಣಿ ಎಂಗೆಚಿತ
1: ಬಲ ಆಹಾರ ಮೆನ್ ವಿಸ್ ಜಹಿಲು ಮೆನ್ ನುವೆ ತಿಮಾಗೆ ಕಿಬಾಗೆ ಕುಡನಂ ವಿಸ್ ಲದೆನ್ ಗುರಣವ ತಿಹೆನ್ ಯಾಸ್ ಮಿತ ಆಹಾರ ಮೆನ್ ನಜುವಾಬು ಕುರಾ ಕ ನುಹುನ್ನಾನ ಸಮೀರಾಗೆ ಫಹತುಂ ಅಳಾಗೆನೆಗೆ ನೂಳೆನ್
2: ಮಿತ ಆಡುಗದಕ್ಕೂ ಮೀಹುಂ ಎಕ್ಕುರ ನೂಳೆ ಬಲ ಆಹಾರಮ ನೂಳೆ ಅಹಮದ ಜವಾಬ್ ಕೊರಾಯ್ತಕು
3: ಬುಣಂ ಏಕಮಕು ಆಹಾರೆಂಗೆ ಕಿಬಯಕು ದುವಾಹಕ್ವೆಸ್ ದುವಾಹಕ್ವೆಸ್ ಸಲಾಮತೆ ನುವಾಣಿಂಗೆ ಆಹಾರಿಂ ಕ್ಯಾರಿಂ ವರಿವಿ ಮೀರ ಅರ್ಹಮಾ ಹೆದಿಯಣ್ಣು
2: ಅಣೆ ಕಾ ಅಣೆ ವಾಹಕ ಅಹಮದ ಅಹಮ ರಂಗಳ ಇಂಗೆ ನಹರಿಂ ವರಿವಿ ಕೀ ವೆಗೆಂಕ ಅಹಮದುಗೆ ಅಣಿಯಾತಕ ಕೆಣ್ಣು ವೆಗೆನ್ ನೆಹರಿಂ ವರಿವಿ ಹಂದಾಂ ಕೊಬ್ಬಲ ಮಗೆ ಬಂಡುಗೆ ದರಿಫುಳ ವೀಗೊಯ್ ಎಂಗೇತ ए फाहम म्यूर ने हाँ न दारिया कुनुली बिगेन्ने काकु मेरे के जिम्मा नगन जहेने हाँ मो ते आहुम अधु लादिम विष्णुगणे तेस मगे कुरिमते का अंगहुल वाका
3: दें दें माँ कुरी के वाह केनु ती
1: कुरी वियस फास वियस ए ते देनु मिहारु इस मसले सेफिया उकुम अन्नान
0: एम वीमा रंगलवाने समीरा दिमाग कुरंदे नाईया ಅವಾ ದೇ ಮಿತನು
3: ಆಹಾರೆಂ
0: ಅವಾ ದೇ ಮಿತನು ದೆಂ ಬಿಸ್
1: ಕೋವಾ ಅಮಿಲ್ಲ ಹಿಸಾಬ್ ಮಕಿನೆ ವಿ
2: ಅರುಹಂ ಏನ ಬಾಟಾ ಫಿಂಗಾ ದಾ

0: ගඩින් එකාර්චෙහි මේ දිවෙහි රාජ්‍යයකට
1: මේද කේනේ මේද කේනේ මේද කේනේ

0: දිවහීන්ගේ අමිල්ලවන්තකං කුරි අරුවාදේ
1: දිවහීන්ගේ උපෙද්දුන් තෙරිකං දක්වාදේ
0: දිවහීන්ගේ මාසීගේ මන්සර්ත සිෆකොද්දේ
1: දිවහීන්ගේ අඩු
0: දිවහිරාජ්‍යයේගේ අඩු
1: එංහා සතර්ස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
0: අඩ්ඩිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්

0: ඒරුවස් ක්‍රයිමියයක ඒ යුක්‍රේන්ග තනෙක්කමග එක්කොන් හෙදුමට්ටකාදි රශයාග භාවතකන් අද කොන්ට්‍රෝල් ඒරුවස් එතනක හිඟ මුන්දාාතිීවේ. එතනුග තිබ රශයා දරි කොළග මිහුන්නා යුක්‍රේන් දරි කොළග මිහුන්නා ජස්වා එගතුම් ක්‍රයිමියගේ කොන්ට්‍රෝද අතු මටකා ඒරුවස් මසක්ක පශා රශයා කුරිමතුන්තක් කුරිය ගෙන්දීම ඒරුවස් බාර අලමුන්දිය බයකු තිබිකමග එහිකමුන් යුක්‍රේන හුරිහා ගෙල්ලුන්තක වෙ ීබිගෙන් ගොස වනී මි පදා ගොද්දුණු කුරා පරාතවගේ සියාස තක දීලා දුම්ග සබුන්කමග ඒන වේ එකන් එගොතා බයංකරවා
1: ර බඩ ශුකරයන්ගේ තො රශ්‍යයා ඉංග්‍රෙස් විලාතු දෙමතු හරු මස්ත්‍රහෝගේ වරබඩ මුද ම හිස කොල දෙබ පද යුක්‍රයෙන් හගරමග තෙර ගරි බැක්කම සම හිස කල ර බඩ ශුකරයන්ගේ තො අද දුනිය කලිගම ප්‍රග්‍රම් ගල්ම මේ බලාලි රශයා ඉංග්‍රෙස් විලාත දෙමතු හගරම ශි ධනකමග බිරු බොඩුවන් දෙම මෞද ස්ති බේර මහම මෞද මත්තක ගෙනස්තනකමග ේදක හ සබ ප්‍රග්‍රම් ල ල බාජර දුහක්කද. Assalamu alaikum.

0: a world of rewards with the first Sharia-compliant credit card in the Maldives.
1: Ahashe Bunana.
2: මේ හಫ್ತාගේ ප්‍රෝග්‍රෑම්ගේ මෙහමාණකී විල්ෆුෂී දායරක් මෙම්බර් හසන් වහීද්. විල්ෆුෂී දායරක් මෙම්බර් අසුවල් කුරවම් බේනු ෆුලවා බේෆුලුම් සුවල් ෆොනුවානි PSM යාගේ DRA පේජා. සුවල් ෆොනුවුම්ගේ ෆුරසතු බොරාසති දෝගේ මෙන්දිරු බාරජහුමා හමය.
1: අහාෂේ බුණානා.